0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆුයේ පිළවැදේ නමුග අබදුවස්
1: මී අහමදාමිත්

ඉහමස් තමානි ටෙක්නෝලජී යා එකීග ටර්මිනල් වන්නකීග මෙසද බෑවරු කන්තතක අලුම ඉන්ට්‍රඩියස් කරුම්ග ෝසත ලි ගැදිය දත එහෙම මිහල් කුරිය මෙති එම බොඩුකම කලුම ෆිනිමෝසුම තයියාරු ගත ෆිනිමෝසුම වරගින් පතුරුවරින් රාජයන්නකං ඒහ මල්ගුමන ඉගේකම අලුමෙන් මිහාරු මි තයියාරුමන්ද නහම ඒකමට්ටකා දෙ බයිකාල් කන්ත තලු පාහ කොල්ලාන තයියාරුම ගොතුන් අල්ම මිහාර විකරමද ත දෙමි අලු මිදන්නවා බයිකංකම මිහාරුස් අලුමෙන්ගේ එක්සිිස්ටිං වසීලතවග ඉදමතව තෙරෙක් හිමිනයකංක එකමක ගින බයක ගින පතුරුවරින්න හිදුමත දෙමුන් ගෙන්දා දුවස් කොල කළම තයියාරුවර වසීලත අලුම ඉතුර එක්ස්පන්් කරව තම මසික්කර ඉගත එකතුන් ටර්මිනල් වන්නකි මිහාර අලුම ඉන්ටනේශන ෆසිෙන්න්ජරන හාසකරේ සේන්ත ටටෝකි ඩොමස්ටික දතුරතක හාස්කරේ සේන්ත මිහාර විද්දේතනකි ගුල්වාලයි සමන කොරිඩෝයකි හම හිංගා බිංගාව උල කොරිඩෝ එදකු අම ගින බයකු අන්න දුවස් කොල තයියාරුව රවම මිවිස්නේ මිහාර කොරිඩෝ ඉතුර බෝඩු කොප් ගින බයක විහාවස් පසේහැන් එක් කොළු අන කොළ දෙවෙන ඉන්තිසාම් හම දෙස මේක එබ්බේ නොමකවේගෙන් මිටියේ එර ගින ලයිතකින් න්නේරු ටර්මින වන්නු අල්ගොම පුරිහා ලයිතක එකම ඩෙට් කරයරු වගුතුගේ බයිකාල චෙලෙන්ජස් කුරිමති වෙදාන කල්ම කුරි බෑග අන්දාා කොප්ප විහර හදාස මංගතක ටර්මින තු ටොමස්ටික් ටර්මිල ගුත් කල්ම මිහාර බේනු කරමු අන්න ටර්මිනල්ල වගුතේවත ත බයිචකින් කවන්ටර්ත ඉන්ටනේශන ලයිතවගේ චකින් කවන්ටර් තම පදවකරි පදවක ඉතුරකුරරි වහකකි පදවකරය කියෙන ඉතුර කොප් අලුම එසිින්දර ශෙකින් වූම ෆව එබෙෆරුන්ගේ දතුර පුරුමට්ටක ටර්මිනල් වන්න දාගොතක් හේද නත ඒම කොරිඩෝයින්ලාක දෙවේ ඉන්තිසාම් මෙහර අමද සසන්ගේ කොරිඩෝයින්නනි වගුතිගොතුම් පොඩුකුරා ගොත දෙ ටර්මින තූග වගුතිගොතුම් ඉතුර චෙකින් කවන්ටර්තක පහත්තන් අල්මවානය නිම්මාස හෙමවා හම ගෑම අල්ම මේ අගින්කර නෑත් කරදිය ඉතුරුවා ෆ්ලයිට්තකවා එකීගවෙස් සම පසිංචරන බිහාවෙස් වගුත සලාෑමක් කුරමා එකීග කිව්ගන්නු ජෙහි හම වර අරාමග මිකොලු දතුරු කොල්ල යනක ඇත ඉතුරුකංකම බලාලායරුග ඊගෙත් ඉමිග්‍රේෂන්නු බහට්ටා ඊගෙත් ඩිපාර්ශයෝග දිහ ඊගෙට් අලුමෙන් තාරස්කුරමි වනි නිම්ම සීසන දෙ එරයිවල්ල බලකමග වනි නම විහිගෙට් ඉතුර ඉමිග්‍රේෂන් එරයිවෝග බහටම වනි හම ජෙප මිදිය හරා බලායරුග මෙහම වර බොඩ කුරේර්මක මල්මෙන් දෙකෙන හැකතුක වාගතක මිදිය සීසන්ග අලුමෙන්ගේ ඊගෙත්ත කෙනහුන්නන් හනම මීහම මුලින් අලා තාරස්කුරව හිතමත් කැහැරම් දෙගෙන්දායි රිමෝට් බෝඩින්නකි බෝඩින්ගේට මිහාරි සල්ම බේනු කරම දහිදම තේනම ගීන පතිංසරුම් දුරවාන දුවස්කො අල්ම තයියරුම ගොතු මිහාරමි වනි ඉතුර සිං ඊගෙට් බෝඩින්ගේට් තාරක් කර නිම මිහාරගම ජුම්ල ෆනර ගේටම බේනු කර ග තහැම ඉතුර සිංගේට් ලිබුමයකීග මේ අනිකාවස් ලිබිගෙන නිතුර කරෙන්ම ගතු බල බෙගෙට් ස්තෝරේස බලකම වන්න ඉගත මිහාරි සල්ම දෙමුන්ගෙන් හිදමත එකමක අල්ම ඇම හිදුම දෙමුම ගෙන්දියේ ටර්මන තුූග එකමක සීදන තයියරු මග තල්ම ටර්මනල් වන්නවෙස් හිදම තාරස්පුරම් වනි නිම සහම දෙතනෙ හිදම දෙවේරු ගින බෙෆුල්න හිදුම හෝදුම්ග පස්සේ හවස්වාන ජාගය ගොතුම ප්ලස් අමමී දෙකොල දියමුගේ දතුරුස් කුරුවන්ට දෙත ඒම දෙතනුවත් පෙටර්මනලුමස් ඇම හිදුම ලෙදයක

0: ලව වන්න ජේටය හුරස් කරවෙන් ඉතිසම් වානය හම ජේ එහෙනු නිය මිහාරි ලොගතුම් වෙජියම ටෙක්සි පොයින්ට අවුම හ රාස්ථා කඩත්තු කොඩ වැන ද ඒ ලිබිගෙන් දාන් ඉතුරු පාස හෙදෙන් හම ගීන ෆසින්සරුන් අවම එකීග අලුමෙන හම ගබූ කරවෙන හම අවස් හිදුමත ෆෝල් කොදේරුග අලුමෙන් හම ඉතුරු එක කංකම කොන්වීනියන් සෂා එක එක තශි බාරංගල කරන් කරවන්න බයිකල් කඳතක් විසල්මෙන් හොර විස්නා එකතු ෆුඩ් කියෝස් සමිහල් ටර්මිනල් වන්ග ර මෙම්බරවර ඉතුරු කරන් අලුම මාන මසේක මානක ගින වෙරයිට ස සම පසිංජරන ලිපිකෙන් දානයක තකිත ලෝබ් කරව පර ඇත ඔලොවන්ත දත එම ඒවෙස් අලුමෙන් මිහල් මස්සක කරමු දාකමදෙන් ලීගිතරුන් දෙන් ඉතර පහ කොල්ලම් බේනවා අනකමකි හේන් ලගෙ ස්ක්‍රීනිං මිහාරු අලුම හතරු ස්ක්‍රීන් බේනු කරමන් දායරුග ස්ක්‍රීන් ඉතුර හම තාරස් කරනම නිවන්නේ මසන චුම්ල ෆස් ස්ක්‍රීනිං ලගෙ ස්ක්‍රීන් නෑකි ගලුම සීසන තයියරවම දන්නේ සීසනේ බොනීම කුඩුකො හිතර වඩම් ෆන් කනෙ කොබා බායේ වින්ටර් සීසන් ගේ දුවස්වලකි ද තහෙම ඔක්ටෝබරුගෙ නියල ඔක්ටෝබර් එන්ඩුම් පිටින් අලුම මාර්ච් මාවගෙ නියල මි මුද්දත නිකුණ නිහෙමෙම මි දුවස්කොලකෙ මලුමෙන්ගේ එයාපෝර්ට් එක එන්න බාර් බෝඩ් ඒ දුවස්කොලෙම අලුම මි දුවස්තක තයාරුම ගොතුන් කුරන් නිම්මස්වා බයිකල් කන්ත තමයි ෆහකොල්
1: ವರ ಗಿನ ಕಂಕಂ ತಿಫಾಹಗ ಕೊದ್ದೇವಿ ರಿಶ್ ದೆಂಗಳಗುನ್ ಮೆಗೆ ಹಿತುಗ ಉಫದಿ ಫುರಿ ವರ ಗಿನ ಸವಾಲ್ ತಕಂ ಹಮ ಮೇ ಹಮ ತಿ ಜವಾಬ್ ದೇವಿ ಏಗ ತಿರೇಗ ಹಮ ಟ್ಯಾಕ್ಸಿ ಕಿ ತಿಫಾಹ ಕೊಲ್ಲೆ ವರ ಗಿನ ಬೇಗೆ ಶಕು ಆಯಕ ವಾ ಕಮಿಂಗ್ ಎ ಟ್ಯಾಕ್ಸಿ ಕಿ ಉಗೆ ವಾಹಕ ಏ ಕೆ ಕಡತ್ ಕುರಂಜೆ ಹೆ ರಾಸ್ತಾ ದಿಗು ವಾಹಕ ಎ ಶಕು ಆ ವರ ಬೊಡಂ ಆ ದೇಹ ಮೇ ಕಮಲ್ ಹಲ್ಲೆ ಲಿಬುಂ ಏ ವರ ಬೊಡವಾಣ ಕಮೆ ದೆನ್ ದಿಗು ತತುರ ಫಹು ಕಿಯುಗ ಮಡು ಕುರಂಜೆ ಹೆ ವಗುತು ಕುಡವುಂ ಏವೆ ಸಮ ವರ ಬೊಡಲು ಯಕ ಕಣ್ಣೆ ವಾಣಿ ಏ ಅಣ್ಣ ಫತುರು ವೆರಿನ್ ನಂ ಹೆಮ ಎ ಹುರಿಹಾ ಗೊತ ಕೊವೆ ಸಮ ವಿಸ್ನಾ ಲಾಫ ಮೇ ಎಮ್ಮೆನ್ನ ವೆಸ್ ಎಮ್ಮೆ ಫಸೆ ಗೊತಂ ಹುರಿಹಾ ಕಮೆ ವೆಸ್ ರೇವೇನೆ ಗೊತ್ತಿ ಹೆದ್ದಿವಿ ಹೆಮಿಮ ಅಗುನೆಸ್ ಮೇ ಉಮೇದ್ ಕುರನಿ ಮಿ ಫಹರೊ ಮಿ ಫಿನಿ ಮೂಸುಮ ರಾಜ್ಯಂ ಏನ ಫತುರು ವೆರಿನ್ನ ಅಣಿಕಾ ವೆಸ್ ಮಿ ಅಹರಕಿ ವರಂ ಉಫಾವಿರಿ ಅಹರಕ ವಾಣಿಕಮ ಮಿ ಹುರಿಹಾ ಗೊತ ಕೊ ಖಿದ್ಮತ್ ತಕ ಬಲಾರು ಗೆ ಮಿಹಿಂಗ ಮೆ ಜೆಹ ಕಲ ಖಿದ್ಮತ್ ತಕ ಲಿಬೇನೆ ಕಾಲ ಫಹರಕ ವಾಣಿಕಮ ಅಗುನೆಸ್ ಮೇ ಉಮೇದ್ ಕುರನಿ ಏತೋ
0: ಯಾ ಶುಕ್ರವೆ
1: ಯಾ
2: ಅದರ್ಮೆನ್ ಕುರಿಯಂ ಮಿ ಗೆಂದಾ ರಾಜನ್ನ ಮೇದುಗೆ ಶೋಗ ದೆಮಿ ಬಲಾಲಿ ಎಮ್ಮೆ ಸಿಯಲುಂ ಕುರಿಯಂ ಹಮ ಗ್ಯಾಮಸ್ ಮೇ ಫಿನಿ ಮೂಸುಮ ತಯಾರು ಮ ಕುರುಮುಂದ ಮ ಸೆಕ್ಕೆ ತಕ ಕುಳ ಎಮ್ಮೆ ಫೋಗ ಮೌಲು ಮಾತ ಹರ್ಮೆಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಕ ಕುರಿಯಂ ಅದೇ ಸಬೋರಿ ಬ್ಯಾತಕ್ಕೆ ಹಿಗ್ಯಾಮ್ ರೀತ್ ಲಾವೆ ಎಮ್ಮಿ ಗೈಡೆಡ್ ಫ್ರೆಶ್ ಇವ್ವಾಲ್ದೆ ಲಾವೆ ಇವ್ವಾಲ್ದೆ ಫರ್ಮೆ ಬದಲು ಕೊಲ್ಲಾನು

කොම්ම හප්තාකිවස් හෝම දෝහගෙරේ අගඩි පනවෑ. අමයකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු. ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගලගන්නේ දෙක් අකිසේ ගුමත්තටේ.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක මුළු ආලෙවේ දොරේ

0: 91 MHz දිවයි FM. අබදුවස් එම්ම ගාත.
1: දිවයි FM එහොන් දෙරිනා බද්දල් කරණි.
2: වරන් خاص හුෂේලුන් තෙරි. ගෙස්ට් RJ.
3: ගෙස්ට් RJ ගතුගා බද්දල් කරා ෆරාතායකු තෆාත මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්.
2: ගෙස්ට් RJ. ලවතාකි නුනිමේ වාහකතකි ඒ වාහකත මිහාරු ආ අඩකා ආ රූහකායි ඒ ෆෝරියා ඒ ජෝෂ් කිංකුස්තෙනි මුලින් එහෙන් දුනියක
4: ලිවාලේ අයිසා කිය වයිඩදු සවුනුට්න බිට්න ලව් නීකිදු තෙර වයිගෙ රාඩේ නයි
5: මොදිහ එකෙම ගහත් දිවහි FM.

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග
1: ලවයකක් පහ ලවයි

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: මි පාරු තිකං කුරම්වානේ
1: දිවේ FM නෝදිහ එකම ගහ
2: රාන්තකා බුලිපවි ටිකෑම රීත
3: ලවස්සා රේ ආතෙස් කුරියේ
2: නෝදිහ එකම ගස් දිවේ FM ගේ මෙ හැන්දි පයි ලවස්ස කොමස් පෙනි කෙද ගොන් ෆිල්ම් නෝ මේ කිය
1: හම දිවෙන්ගේ මොනිෆු ෆිල්ම් වැදෙනු මුගා

0: දෙවනලවේ කෙකොත් කමිගෙනස්තිනි
1: beautiful things beautiful days of sunshine lazen beautiful skies and shores beautiful days when I can gaze in beautiful eyes
0: තිම්වනලවේ කෙකොත්ක මී ශෝක මිහිමනාලි ලවේකි ආශිකා දුෂුමන්ගේ දේ මිලවා

0: ATVFM නුවදි හේක මෙගහ
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීත
2: ලවසසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් දෙව හේෆම් ගේ මේ හයිනුටි බයි ලවස කොමස් පෙරිකෙ
2: දුන් ෆිල්ම් නෝ මේ කී
0: හම දිවෙංග මොනිෆු හේ ෆිල්ම් වැදිනුමුග අබදුවස්